එසර ගී මල් වරුසා ආදරය කරන හිතේ ඉන්න ළඟින් ඉන්න හැමෝම වෙනුවෙන් දවල් දෙකේ ඉඳන් හවස 4 වෙනකන් එසර

ආදරේ හිතේම තියාගෙන හැමෝටම හෙන්න ආදරේ කියන්න. ලගින්ම ඉන්න හිත පුරාම ඉන්න අයව ආදරෙන් මතක් කරන්න. වැඩ කොච්චර තිබුණත් මහන්සි නැතුව සතුටින් වැඩ කරන්න. හරියටම මධ්‍යහන 12 දවල් 2 වෙනකන් මධ්‍යහන ඉස්සරයි ගීමි.

ලෝකයක් වූ ප්‍රේමය. ප්‍රේමය වෙනුවෙන් අසීමිතව කැප වූ පෙම්වතුන්. තමන් විදි ප්‍රේමයට කිසිදා වෛරණු කළ ප්‍රේමවන්තයින්. මතක අතර අතර මංගූ පෙම්වතුන්. ලියව් කවිවැල් මුමුණන මින්ද නේන රැට. හරිටම රෑ හතේ තිහට ඉසිර සිර හත බැදී රෑ.

ගෙදර යන ගමන් නිදහසේ අහන්න සන්ධ්‍යාවේ ඉසිර හැමදාම හවස 4ට සන්ධ්‍යාවේ ඉසිර අහන්න.

විටක පරිත්‍යාගයක් වූ ප්‍රේමය. ප්‍රේමය වෙනුවෙන් අසීමිතව කැප වූ පෙම්වතුන්. තමන් විදි ප්‍රේමයට කිසිදා වෛරනු කළ ප්‍රේමවන්තයි. මතක අතර අතරමං වූ පෙම්වතුන්. ලියු කවිවැල් මුමුණන මින්ද නේන රයිට. හරිටම රෑ හතයිතිහට ඉස්සිර සිර හත වැදී රෑ.

ඈත හිටිය ලගින්ම හිටිය ඔයා වෙනුවෙන්ම මට කියන්න තියෙනවා ලස්සන කතා ගොඩක්. ඒ කතා අතරේ ඔබට කියන්න බැරි ගොඩක් තීපිරුණු ආදරණීය ගීත පෙළක්.

විටක පරිත්‍යාගයක් වූ ප්‍රේමය. ප්‍රේමය වෙනුවෙන් අසීමිතව කැපවූ පෙම්වතුන්. තමන් විදි ප්‍රේමයට කිසිදා වෛරණු කළ ප්‍රේමවන්තයින්. මතක අතර අතරමං වූ පෙම්වතුන්. ලියව් කවිවැල් මුමුණන මින්ද නේන රැයට. හරිටම රෑ හතයිතියට ඉසිර සිර හත බැදී රෑ.

ඈත හිටිය ලගින්ම හිටිය ඔයා වෙනුවෙන්ම මට කියන්න තියෙනවා ලස්සන කතා ගොඩක්. ඒ කතා අතරේ ඔබට කියන්න බැරි ගොඩක් තීපිරුණු ආදරණීය ගීත පෙළක්.

ආදරේ හිතේම තියාගෙන හැමෝටම හෙන්න ආදරේ කියන්න. ලගින්ම ඉන්න හිත පුරාම ඉන්න අයව ආදරෙන් මතක් කරන්න. වැඩ කොච්චර තිබුණත් මහන්සි නැතුව සතුටින් වැඩ කරන්න. හරියටම මධ්‍යහන 12 ඉඳන් දවල් 2 වෙනකන් මධ්‍යහන ඉසිරයි ගී මිහිරයි.

විටක පරිත්‍යාගයක් වූ ප්‍රේමය. ප්‍රේමය වෙනුවෙන් අසීමිතව කැපවූ පෙම්වතුන්. තමන් විදි ප්‍රේමයට කිසිදා වෛරණු කළ ප්‍රේමවන්තයින්. මතක අතර අතරමං වූ පෙම්වතුන්. ලියු කවිවැල් මුමුණන මින්ද නේන රැයට. හරිටම රෑ හතේ තිහට ඉසිර සිර හත බැදී රෑ.

ගෙදර යන ගමන් නිදහසේ අහන්න සන්ධ්‍යාවේ ඉසිර හැමදාම හවස 4ට සන්ධ්‍යාවේ ඉසිර අහන්න

ඈත හිටිය ලගින්ම හිටිය ඔයා වෙනුවෙන්ම මට කියන්න තියෙනවා ලස්සන කතා ගොඩක්. ඒ කතා අතරේ ඔබට කියන්න බැරි ගොඩක් තේපිරුණු ආදරණීය ගීත පෙළක්.

මේ ගම ඇර යනවා ඒතුරේ. එයි තියනවාලු දියුණු වෙන්න හොඳම මන්තරේ. රක්ෂාවක් ඔබ එද මොන වාගේ ඇද්ද කියලා බලමු කොළඹ සිරපුරේ. හරි අයිත මන්දා නැකත්‍රාල කියපු සාස්තරේ.

ඇඳුම් බැනුම් විකාරයකින් මොකද කොට ගවුන්? නොහුන මොහොට බයිසිකලෙන් ගසන හැටි රවුන්. මේ නැත්ත මොකද අපේ ගමේ අයින්සක පෙන්? අයෝ මේකද මේ කොළපතිවේ? පිර ලෝකේ කියලා ආවේ වැඩක් සොයා ගන්නටයි. දැන් මේවා දැකලා මට හිතෙන්නේ ගෙදර යන්නටයි.

කොහෙ බැලුවත් පොර බුතියයි පොර සුරා පොලයි. මේක කොළඹ නම් දෙයනේ අපේ ගම හොඳයි. මේ වගේ අයමද කොළඹ ඉන්නේ? දැන් මෙහෙව දැකලත් මට හිතෙන්නේ ගෙදර යන්නටයි. පුර ලෝකේ කියලා ආවේ වැඩක් සොයා ගන්නටයි. දැන් මේව දැකලා මට හිතෙන්නේ ගෙදර යන්නටයි. දැන් මේව දැකලා මට හිතෙන්නේ ගෙදර